ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සෙතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සෙතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

ගැටලු ඉඳහිට නැගෙන තරමට විසඳුමත් සමගවීවා.

නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි. උදාවන හිරු සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණ දහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වගේ ධම්මපදය යමකවන්නේ.

0: சுதிலே அன்விதுளிய සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය සුදුල ගුවන් විදුලිය

0: சுதிர குவிதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒකාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: ආහාර පිදීමේ අනුසස් විපාක පින්වතුනි අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදුහාමුදුරුවන්ට පූජා කරනවා ඒ උතුම් පින ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා කල්පනා කරන බලන්න ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද හැබැයි පින්වතුනි ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම ස්වාමින් වහන්සේ නමකට දුගී මගී ආචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන් පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා ඒ පිණ්ඩපාත දාණයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ

0: සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුත්මහෝ කුවන් පෙතලිය.

සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.

0: සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
1: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව සමග බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. පින්වතුනි, අද අපි කතා කරන්නේ මේ බුද්ධ ශාසනය තුළ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලබපු උතුම් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව. මේ මහරහතන් වහන්සේ පුදුමාකාර උත්සාහයක් දරලා පුදුම උපවාසයක් කරලා ජීවිතේ පැවිදි භාවයට පත්වෙන්න, ධර්මාවබෝධය කරා යන්න තමන්ගේ දෙමව්පියන්, ඥාතීන්, යාළු මිත්‍රයෝ එක්ක පුදුම සටනක් කරලා පැවිදි වෙච්ච කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ. ඒ උතුම් මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙ තමයි එදා දම්පින්කම් කරලා බුදුරජාණන් වහන්සේට දින හතක් පුරා මහා දානයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරේ. මට අනාගත බුද්ධ ශාසනයක සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානෙම ලැබේවා කියන ප්‍රාර්ථනාව. පින්තුනේ, මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර එදා දඹදිව බොහෝම ධනවත් සිටුවරු දෙන්නෙක් හිටි. මේ දෙන්න හරීම මිත්‍රයි, යාළුවෝ දෙන්නේ. එදා දඹදිව හිටපු ධනවත්ම සිටුවරයෝ දෙන්න. මේ දෙන්න පොරුදු වෙලා හිටියා ඉරුදිමත් තාපසයෝ දෙන්නෙකුට බොහෝම ගෞරව කරමින් නිතර තමන්ගේ සිටුමැදුරට ආරාධනා කරලා දම් පින්කම් පවත්වනවා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් නෑ, බුද්ධ ශූන්‍ය කාලයක්, බුද්ධ ශාසනයක් නැති කාලෙක. හැබැයි මේ තාපසවරු දෙන්න හොඳට භාවනා කළා, හිත වඩලා ඉරුදිමත් තාපසවරු දෙන්නේ. එක තාපසෙක් ඉරුදියෙන් මනෝමය ශරීරෙන් නිතර දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තවතිසා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන්ගේ ඒ උයනේ දවල් විවේක කාලෙ ගත කරන, නිතර සක්‍ර දෙවියන් ඇසුරු කරන, මේ සක්‍ර දෙවියන්ගේ සැප සම්පත් දකිනවා. ඒ වගේම තවත් ඉරුදිමත් තාපසෙක් හිටියා, මේ තාපසයත් හිත දියුණු කරලා මනෝමය ශරීරෙන් නිතර නාග ලෝකෙට යන, මේ නාග රජ්ජුරුවන්ගේ සැප සම්පත් නිතර දකිනවා. නාග රජ්ජුරුවෝ බොහෝ සැප සම්පත් විඳින කෙනෙක් හැටියටයි මේ ඉරුදිමත් තාපසයා දැක්කේ. එතකොට මේ තාපසවරු දෙන්නටම මේ සිටුවරු දෙන්න නිතර දන් පැන් දෙනවා, පුද පූජා කරනවා. අර දිව්‍ය ලෝකෙට යන මේ ඉරුදිමත් තාපසයා ඒ තමන්ට දම් පින්කම් කරන, තමන්ට උදව් කරන සිටුවරයාට නිතර ආශිර්වාද කරේ, ඔබ මේ දම් පින්කම් කරනවා, ඔබ මට මේ විදිහට සලකනවා, උපස්ථාන කරනවා, මේ පිනෙන් ඔබට සක් දෙවිඳුටසේ තවතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්ට වගේ සැප සම්පත් මේ පිනෙන් ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. මොකද ඒ කාලේ නිවන් පැතීමක් නැහැ, බුද්ධ ශාසනයක් තියෙන කාලයක් නෙවෙයි. එතකොට මේ සිටුවරයාගේ හිත නැමුනේ සක්‍ර දෙවියෝ වෙලා උපදින්න, තවතිසා දෙව්ලොව සැප සම්පත් අනේ මටත් එහෙනම් ලැබේවා. ඒ ප්‍රාර්ථනින්ම මේ ඉරුදිමත් තාපසයාට දම් පින්කම් කරමින් හිටියා. ඒ වගේම අනිත් සිටුවරයා, ඒ සිටුවරයා දම් පින්කම් කරන්නේ අර නාගලෝකයට ගිහින් එන මේ ඉරුදිමත් තාපසයාට. ඒ තාපසයා ආශිර්වාද කරන්නේ ඔබට නාලුව නා රජ්ජුරුවන්ට වගේ සැප සම්පත් ලැබේවා, ඔබට නාග රාජ්‍යයේ රාජ්‍ය සම්පත්තිය මේ පිනෙන් ලැබේවා. ඔහුගේ හිත නැමුණේ නාග රාජ්‍යයේ මේ නාග රජ්ජුරුව වෙලා උපදින්න හිත නැමුණ ඒ සිටුවරයාගේ හිත. මේ දෙන්නම දම් පින්කම් කරලා සිටුවරු දෙන්න මිය ගිහිල්ලා එක සිටුවරේ තවතිසා දෙව්ලොව සක්‍ර භවනේ සක්‍ර දෙවියන් වෙලා ඉපදුණ. අනෙක් සිටුවරයා මිය ගිහිල්ලා බොහෝ දම් පින්කම් කරලා නාගලෝකේ නාග රජ්ජුරු වෙලා ඉපදුණ. ඔය කාලෙ තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර දඹදිව් තලයේ පහළ වුණේ. මේ සක් දෙවියන් පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් සංඝයාට ආරාධනාවක් කරා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන තවතිසා දෙව්ලොවට වැඩම කරන සේක්වා, බුද්ධ ප්‍රමුඛ සංඝයාට මන් දිව්‍ය ලෝකයේ දිව්‍ය භෝජනවලින් දානයක් පූජා කරන දින හතක්ම. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන සංඝයා පිරිවරාගෙන ඉරුදිමත් සංඝ පිරිස සමග දෙව්ලොවට වැඩියා. මේ සක්‍ර දෙවියන් දින හතක් පුරා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා එදා ප්‍රාර්ථනාවක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මන් දින හතක් පුරා මේ දම් පිංකම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනය සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානේ මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, ඔබ ওই විදිහට පින් දහම් කරන්න පාරමී පුරාගෙන යන තව කල්ප ලක්ෂයක් ගියතන් ගෞතම බුද්ධ ශාසනයේ ඔබ රට්ඨපාල නමින් සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානේ ලැබලා උතුම් අරහත්ත්වයට පත් වෙලා සංසාර ගමන අවසන් කරනවා කියලා ඉස්සල්ලාම කල්ප ලක්ෂයකට පෙරයි පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ. ඒ වගේම අර නාගලෝකේ හිටපු නාග රජුරෝ දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරා, ස්වාමීනි නාගලෝකයට වඩින්න දින හතක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට මං දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන මහා සංඝයා සමග නාගලෝකයට වැඩියා. පින්තුනි, මේ නාග රජුරෝ දානශාලාවේ ආසන පනවලා තිබ්බේ කවාකාර විදිහට, සම්පූර්ණ රවුමට තමයි ආසන පනවලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවාන්විතව ආසනයක් පනවලා තිබ්බා. මැණික් කතුරපු මේ රන් අසුනක් නාගලෝකේ නාග රජුරු පනවලා තිබුණා. ඒ වගේම අග සෞදෙනම ඊළඟට මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ පිළිවෙලට ඔක්කොම වාඩි වුණාට පස්සේ අර රවුමේ කෙළවරම වාඩි වුණේ ඒ වෙනකොට බුද්ධ ශාසනයේ හිටපු අවුරුදු 7ක් වගේ වයස ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රත්න මේ සාමණේර සාමින් වහන්සේ දිහා අර නාග රජුරෝ බලනවා. බුදුරජාණන් වහන්සේ වගේමයි මේ පුංචි හාන්දුරන් වහන්සේගේ රූප සම්පත්තිය, බුදුරජාණන් වහන්සේ අසලම වාඩි වෙලා ඉන්නේ. මොකද අර රවුම වටේට ගිහිලා අවසන් වෙනකොට වයස පිළිවෙලට පුංචිම කෙනා අනිත් පැත්තේ කෙළවරේ බුදුරජාණන් වහන්සේ ළඟින්ම තමයි වැඩ හිටි. බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ වගේම මේ වගේම මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තිබුණා එදා ඒ ගිහි කල පුත්‍රත්නේ වෙච්ච ඒ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහෝම ශික්ෂාකාමී, බොහොම සංවර, බොහොම තැම්පත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වගේමයි රූපකාය. ඒ වෙලාවේ මේ නාග රජුරුවන්ගේ හිත ඇදිලා ගියේ මේ පුංචි ස්වාමීන් වහන්සේ ගිරියවට. අනේ සංඝයාගෙන් ඇහුවා, අර කවුද බුදුරජාණන් වහන්සේ ළඟින්ම උන්වහන්සේගේ දකුණු පසින් වැඩ ඉන්නේ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා, ඔය තථාගතයන් වහන්සේගේ ගිහි කල පුත්‍රත්නේ. උන්වහන්සේ ඔහොම හිටියට බොහොම ශික්ෂාකාමී කෙනෙක්. එදා ඉඳන් දින 7ක්ම දම් පිංකම් කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ නාග රජුරෝ එදා ප්‍රාර්ථනයක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මන් දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා මම ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනයේ බුදු කෙනෙකුගේ ගිහි කල පුත්‍රාත්මේ බවට පත් වෙන්නම ලැබේවා. මට මේ බුද්ධ ශාසනය තුල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙනවා. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙද්දී උන්වහන්සේගේ ගිහි කල පුත්‍රාත්නේ හැටියට, රාහුල භද්‍රයන් වහන්සේ හැටියට ඉපදිලා ඒ බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා උතුම් අරහත්ත්වේ ලබලා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලබනවා. එදා විවරණ ගත්තේ නාග රජුරෝ හැටියටයි එදා රාහුල භද්‍රයන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර විවරණ ගත්තේ. ඔය විදිහට තමයි ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානෙ ලබන කෙනා මේ බුද්ධ ශාසනයේ, ඒ වගේම සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානෙ ලබන කෙනා පෙර සිටුවරු දෙන්නෙක් හැටියට ඉඳලා දෙව්ලොවත් නාලුවත් ඉපදිලා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ ওই විදිහටයි. පින්වතුනි, ওই විදිහට විවරණ අරගෙන දෙව්ලොව මනුලව බොහෝ පින් දහම් කර කර පාරමී පුරාගෙන ඇවිල්ලා එදා මේ රට්ටපාල කියන කෙනා දෙව්ලොවින් ඇවිල්ලා ඉපදිලා හිටියේ කුරු ජනපදේ පුල්ල කොට්ටිත කියන නියං ගමේ බොහොම ධනවත්ම සිටුවරයාගේ සිටු පුත්‍රයා වෙලා තමයි ඉපදිලා හිටියේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට මොනතරම් රජවරු සිටුවරු වටිනා ආරාම සකස් කර කර පූජා කරාට බුදුරජාණන් වහන්සේ ආරාමිකටම වෙලා වැඩ හිටියන් නොවේ. බුදුරජාණන් වහන්සේ වස් කාලේ වැඩ ඉන්නෝ. ඒ වස් කාලේ අවසන් වුණාට පස්සේ වස් පවාරණය කරලා ධර්මයේ සඳහන් වෙනවා මහා මණ්ඩල චාරිකාව කියලා. ඒ මහා මණ්ඩල චාරිකාව කියන්නේ මහා සංඝ පිරිස පිරිවරාගෙන වස් පවාරණයෙන් පස්සේ මාස 9ක් පුරා වස් මාස 3 අවසන් වෙච්ච ගමන් චාරිකා ගමන පිටත් වෙනවා. යොදුන් 900ක් තරම් දුර දඹදිව් තලයේ සිසාරා ගම් නගර නියංගම් පසු කරමින් බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට අනුකම්පා පිණිස වැඩම කරනවා. පිංගතුනි, තථාගතයන් වහන්සේ වැඩම කරන්නේ මහා කරුණාවෙන්. බුද්ධ දර්ශනීය පවා කෙනෙකුට පින ඇති කරලා දෙනවා. අත් දෙක බැඳලා දොහොත් මුදුන් දීලා අනේ සාදු කියලා කෙනෙක් වන්දනා කරත් ඒ කෙනාට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. ඒ බුද්ධ ප්‍රමුඛ සංඝයාට එක දන් හැන්දක් පූජා කරගත්තොත්, ඇඟිලි බැඳලා වන්දනා කරගත්තොත්, ආසනයක් පනවලා පූජා කරත් බොහෝ දිනෙකට බොහෝ කාලයක් හිත පිණිස යහපත පිණිස උපකාර වෙනවා. ඒ වගේමයි ඒ ගම් නගර නියංගම් වල ජීවත් වෙන මිනිස්යන් අතර බොහෝ පින් ඇති අය ඉන්නවා. ඒ අයටත් මේ යන ගමනේ ධර්මාවබෝධය ලබන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නව මාසයක් පුරාම ඔය මහා මණ්ඩල චාරිකා වැඩම කරලා ආයි වස් කාලයක් ලං වෙනකොට තමයි ආරාමයකට සංඝ පිරිස සමග වැඩම කරන්නේ වස් සමාදන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒකට කියන්නේ මධ්‍ය මණ්ඩල චාරිකාව. ඒ චාරිකා ගමන බුදුරජාණන් වහන්සේ වඩින්නේ වස් මාස 3 අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ බලනවා මේ වස් සමාදන් වෙච්ච සංඝ පිරිස අතර තව මාසයක් මෙතනම නතර වෙලා වැඩ හිටියොත් මේ ආරාම තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ අයගේ හිත වැඩිලා නුවණ මෝරලා ධර්මාවබෝධයට දැන් හිත සකස් වෙලා තියෙන. තව මාසයක් මේ ආරාමේ වැඩ හිටියොත් මේ වස් මාස 3 සීල සමාධි ප්‍රඥා වඩපු භික්ෂුන් වහන්සේලා අතර බොහෝ පිරිසක් තව මාසයක් වැඩ හිටියොත් මේ භූමියේ මාර්ගඵල ලබනවා. ඒ වගේමයි මේ ප්‍රදේශවාසී ජනතාවගේ බොහෝ පිරිසකට තව මාසයක් වැඩ හිටියොත් ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව වැඩි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා වස් මාස 3ට අමතරව තව එක මාසයක් වැඩ ඉඳලා චාරිකා ගමන ආරම්භ කරනවා. ඒ ගමනට මාස 8ක් ඇතුළත් යොදුන් 600ක් තරම් දුර බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ගම් නගර සිසාරා ධර්ම දේශනා කරමින් වැඩම කරනවා. ඒකට කියනවා මධ්‍ය මණ්ඩල චාරිකාව. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒ ගමනට මාස 7ක් තමයි. යොදුන් 300ක් තරම් තුඩ වැඩම කරනවා. අර වස් මාස 3 අවසන් වෙලා තව මාසයක් ඉඳලා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට තව එක මාසයක් ඒ ආරාමෙම වැඩ හිටියොත් තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඒ කාරණා හොඳට වටහා ගන්න බුදුරජාණන් වහන්සේ තව එක මාසයක් එතන වැඩිපුර වැඩ, ඒ කියන්නේ මාස 5ක් එකම තැන වැඩ ඉන්නවා සංඝ පිරිස සමග. ඊළඟට මාස 7ක චාරිකා ගමනක් වැඩම කරනවා. යොදුන් 300ක තරම් දුරක් වඩිනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45 පුරාවටම උන්වහන්සේ දඹදිව් තලයේ සිසාරා ගම් නගර පුරා වැඩම කරමින් ධර්ම දේශනා කරමින් සම්බුදු කෘත්‍ය උන්වහන්සේ සිදු කරා. මෙහෙම වැඩම කරපු ගමනේ කුරු ජනපදේ, අද ඔය කුරු ජනපදේ කියලා කියන්නේ වර්තමානයේ දිල්ලිය කියන ප්‍රදේශේ. ඔබ අහලා ඇති කුරු ජනපදේ කම්මස්ස ගම්ම කියන නියංගමේ තමයි සතර සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ කුරු ජනපදේ ආශ්‍රිතව තියෙන පුල්ලකොට්ටිත කියන නියංගමට එදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩම කරා. එහෙම වැඩම කරපු ගමනේ බොහෝ පිරිසක් දැන් බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ කීර්ති නාමයක් පැතිරෙනවා. ඒක බොහෝ දේශනාවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න මිනිස්සු එකතු වෙන්නේ මේ බුදු කෙනෙක් වැඩියා කියලා නෙමෙයි, ඒ කාලේ වැඩිපුර ගෞරව කරේ උන්වහන්සේගේ කුලයට. මොකද ඉන්දියාව කියන්නේ ඒ වගේ හරියට කුල මාන්නෙන් ඉදිමිච්ච මිනිස්සු හිටපු රටක්. මිනිස්සු අතර කීර්තිරාවයක් පැතිරෙනවා. අන්න අපේ ගමට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ වැඩම කරලලු. ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අන්න අපේ ගමට වැඩම කරලලු. සුද්ධෝදන රජතුමාගේ පුත්‍රත්නේ රම්මි සුරම්මි සුබ මාලිග අතහැරලා සාක්කි කුලින් තමයි ඔය පැවිදි වෙලා තියෙ. දැන් ඕක තමයි කීර්තියක් හැටියට පැතිරෙනවා. හැබැයි ඒ අතරම උන්වහන්සේ ගැන කීර්තිතාවයක් පැතිරුණා. උන්වහන්සේ අරහන් නිකෙලෙස් කෙනෙක්ලු, සම්මා සම්බුද්ධ, ගුරුපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලු, විජ්ජාචන සම්පන්. උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානි, චුතුප්පාත ඥානි, ආසවක්ඛේ ඥානි, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, ඉරදිවිද ඥාන, ඒ වගේම බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන ඥානයන් තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ, ආසයානුසේ ඥානෙ, මේ වගේ බුදු කෙනෙකුට පමණක් පිහිටන මේ අවබෝධ ඥානයන්. ඒ නිසා කියන විජ්ජා, ඒ අවබෝධයට ගැළපෙන සිල්වත් චරිතවත් ජීවිතයක් ඇති කෙනෙක්. විජ්ජා චරණ සම්පන්න, ලෝකෙම හිටපු තුන් ලෝකෙම සිල්වත්ම කෙනා. සුගත කියන්නේ උන්වහන්සේ සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙක්. දැන් මිනිස්සු කතා වෙනවා උන්වහන්සේ ලෝකවිදූ. ලෝකවිදූ කියන්නේ මේ දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, අපායවල් ගැන, මේ සියලු සත්‍යයන් උපදින සත්ව ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් ඒ ලෝකයන්ගේ නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති, දෙව් මිනිස් ලෝකයා නිවන පිණිස හික්මවන්න දක්ෂයි. ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ඉරදි ප්‍රාතිහාරයෙන් කෙනෙක්ව ධර්මාවබෝධයේ පිණිස හික්මවන්න දක්ෂම කෙනෙක්ලු. සත්තා දෙව් මනුස්සහනන් දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරයලු. බුද්ධ අවබෝධ කරගත් ධර්මය උන්වහන්සේ ලෝකයාටම දේශනා කළ, ධර්මාවබෝධය ලබල දෙනවල්. උන්වහන්සේ භගවා කියන භාග්‍යවන්ත ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම කෙනෙක්ලු. දැන් මේ බුදුගුණ ගැන කීර්ති රාවයත් අර විස්තරයත් එක්කම පැතිරිලා යන. එහෙම පැතිරෙනකොට අන්න මිනිස්සු එකතු වෙනවා යමල්ල අපිත් බණහන්න, යමල්ල බණහන්න. මේ විදිහට බොහෝ පිරිසක් බණහන්න එකතු. ওই විදිහට තමයි බුදුරජාන් වහන්සේ ගම් නගර පුරා වැඩම කරද්දී මිනිස්සු බණහන්න එකතු වුණේ. එදා මේ පුල්ලකොට්ටිත කියන නියංගමේ බුදුරජාන් වහන්සේ දහම් දෙසද්දි බොහෝ පිරිසක් බණහනකොට එදා ඒ නගරේ හිටපු ධනවත්ම සිටුවරයාගේ පුතා තමන්ගේ යාළු මිත්‍රයෙක් එක්ක බණහන පිරිස අතර වාඩි වෙලා බණ ඇහුවා. ඔහුගේ නම රට්ටපාල. මේ රට්ටපාල කියන සිටුවරයා සුටි පුත්‍රයා බණහල අවසන් වෙනකොට සංසාර ගමන ගැන පුදුම කලකිරීමක් ඇති වුණා. ඔහුට පුදුමාකාර සැප සම්පත් තියෙනවා. නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා, ඒ වෙනකොට තරුණ වයසේ බිරිඳ ඇවුරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ දඹදිව බොහෝ සිටුවරුන් ධනවත් අයට බිරිඳ ඇවුරු 1 දෙන්න 3 හිටපු විස්තර ගැන තියෙනවා. එතකොට මේ රට්ටපාල කුමාරයාට බිරිඳ ඇවුරු 4 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා. එතකොට බොහෝ කාමභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි එදා බුදුරජාන් වහන්සේගෙන් බණහල අවසන් වෙනකොට මේ සංසාර ගමන ගැන මහා කලකිරීමක් ඇති වුණා. වයසට යන ජරාවට පත් වෙන, වයසට යාමත් සමග තරුණකම අවසන් වෙනවා, ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙනවා, මරණයත් සමග ජීවිතය අවසන් වෙලා යනවා, මේ භෝග සම්පත් සියල්ල පිරිහිලා යනවා. මොකක්ද මේ ජීවිතය කියලා කලකිරීමක් ඇති වුණා. මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න නම් මමත් පැවිදි වෙලා නිවන කරා යන්න ඕනේ. මේ ගිහි ජීවිතය තුළ මේ සැප සම්පත් හිතු තනතුරු මේ වැය ඉඳන් නිවන් දකින්න බෑ කියලා හිතුණා. ඒ වෙලාවේ බණහපු පිරිස පිටත් වෙලා ගියා. බණහපු පිරිස පිටත් වෙලා යනකන් ඉඳලා මේ රට්ටපාල මේ කුමාරයා සිටුවරයා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කළා. කිව්වා, "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට පැවිදි වෙන්න හිතෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා. මට මේ ගිහි ජීවිතේ ඉඳන් නම් මේ ධර්මයේ දියුණු කරන්න අමාරුයි. මං හොඳට ධර්ම දේශනාව ඇහුවා, වචනයක් වචනයක් පාසා මට මේ ධර්මයේ දියුණු කරගන්න මාව පැවිදි කරන්න කියලා." බුදුරජාන් වහන්සේ වදාළ, "රට්ටපාල, ඔබට ඔබේ දෙමව්පියන්ගේ අවසර තියනවා දැහුව පැවිදි වෙන්න." "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම එහෙම අවසර ගත්තේ නැහැ" කීවා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ වදාළ, "රට්ටපාලේනි, මේ බුද්ධ ශාසනය තුළ දෙමව්පියන්ගේ අවසර නැතුව කුලදරුවන් පැවිදි කරන්නේ නැහැ" කීවා. මොකද ඒ වෙනකොට ඒ නීතිය පනවල අවසාන. පුංචි රාහුල හාමුදුරුව මුල් කරගෙන තමයි මේ නීතිය බුද්ධ ශාසනය තුළ පැනෙව්වේ. ඒ නිසා දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ඉන්න කියලා. "හොඳයි ස්වාමීනි" කියලා දැන් රට්ටපාල කුමාරයා ගියා. හැබැයි දන්නවා මේක ලේසි දෙයක් නෙමෙයි. දැන් ගිහිල්ලා අම්මා තාත්තා දෙමව්පියෝ අර බිරින්දෑවරු මේ ඔක්කොම වාඩි කරවලා දැන් අර අහපු බණ විස්තර කර කර කිව්වා මේ සංසාර ගමන භයානකයි. මේ වගේ ජරාවට පත් වෙනවා, ලෙඩ වෙනවා, මේ මොන සැප සම්පත් තිබ්බත් මේ එකක්වත් මරණයත් එක්ක අරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අනේ අම්මේ, අනේ තාත්තේ, මට පැවිදි වෙන්න ඕනේ කියලා ඔන්න දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලුවා. දෙමව්පියෝ එකහෙලාම කියා හිටිය, අපි නම් අවසර දෙන්නේ නැහැ කියෝ. අපි මැරුණත් උඹට නම් අවසර දෙන්නේ නැහැ කියෝ පැවිදි වෙන්න. මෙච්චර සැප සම්පත් තිබිලා මේ තරම් ධන දහන්න තිනු අපේ පවුලේ එකම පුතා. රට්ටපාල් කුමාරයා කියන්නේ මේ සිටු පවුලේ හිටපු එකම දරුවා. ඒ නිසා අපිට නම් අවසර දෙන්න බෑ කියලා. අපි ජීවතුන් අතර ඉන්නකම් අපි නම් පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ කියලා දැන් දෙමව්පියෝ දැඩිසේ කියා හිටියා. අවසානයේ කරුණු කිව්වා කිව්වා දෙමව්පියන්ට පැහැදිලි කරා කරා එක ක්‍රමයකටවත් හරියන්නේ නැහැ. පිළිගන්නෙම නැහැ. අවසානයේ බැරිම තැන රට්ටපාල කුමාරයා මිදුලට ගිහිල්ලා මිදුලේ උඩුවැලි අතර නිදාගත්තා. නිදාගෙන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම කෑම කන්නෙත් නෑ, වතුර බොන්නෙත් නෑ, නැගිටින්නෙත් නෑ. මෙතන මැරිලා ගියද මැරුණත් මට පැවිදි වෙන්න අවසර දෙනකම් මං නැගිටින්නේ නෑ. මට පැවිදි වෙලා ගුණධර්ම පුරන්න නිවන් දකින්න අවසරයක් දෙන්නේ නැත්නම් ඊට වඩා හොඳයි මේ මිදුලෙම මැරිලා යන එක කියලා ඔන්න මිදුලේ නිදාගත්තා. දැන් දෙමව්පියෝ හිතන්නේ නැති ආවම ඉඳලා හවස වෙනකොට උක ගෙටේ කියලා. දැන් ඔන්න හිටියා බලාගෙන නෑ, කෑම ටික ගිහින් දුන්න, නැකිටලා කන්න කිව්ව, බොරු නැතුව කනවා කිව්වා. නෑ කෑම කන්නෙත් නෑ, වතුර වීදුරක් දුන්න නෑ එපා කිව්වා. දැන් ඔන්න වේල දෙක තුන යනකොට දෙමව්පියොත් දැනග දරුවට ආදරේ. ඒ වෙලේ දැනගත්ත දැන් බය වුණා. දැන් ආහාර ගන්නේ නෑ. වේල් හතක් කිසිම ආහාරයක් නොගෙන දැන් දවස් දෙකහමාරක් පමණ මේ බිම වැතිරිලා මිදුලේ ඉන්නව නිදාගෙන ඔන්න උපවාස. මේ නිවන් දකින්න මේ පංචකාමයන්ගේ මිදිලා ධර්මයේ කරා යන්න මේ කාමයන් අතහරින්න කරපු උපවාසී ශාසනය තුල. දැන් මිදුලේ නිදාගෙන ඉන්න ආහාර ගන්නෙත් නෑ, වතුර වීදුරුවක් බොන්නේ නෑ, නැගිටින්නේ නෑ. මම මැරිච්ච දෙන් කියලා හිතාගෙන හිටියා. දැන් දෙමව්පියෝ බිරින්දෑවරු ඇවිල්ලා අඬ අඬා කියනවා, අනේ පෙම්බර ස්වාමිය නැගිටින්න කියලා, අනේ පුතේ නැගිටින්න කියලා. මේ කෑම බීම තියෙනවා, මෙච්චර සැප සම්පත් තියෙනවා, මේ සිටුමැදුරු තියෙනවා, මේ තරම් රන් රිදී මුතුමැණික් තියෙනවා, මේ නැගිටලා ඇවිල්ලා මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න කියන ඔය අදහස අතහැරලා. හැබැයි රට්ටපාල කුමාරයා නේ වචනයක් කතා කරන්නේ. එහෙමම උඩුබැලි අතර වැතිරලා ඉන්න අවසානයේ දෙමව්පියෝ කල්පනා කරා මේ පුතාව කොහොම හරි හිත වෙනස් කරන්න නම් ඊළඟට ඉන්න යාළුව ටික යාළුව හම්බෙලා ඒ අයව දැනුවත් කරා නම් ඕම නැකිට උලා ගන්න පුළුවන්. දෙමව්පියෝ ගියා යාළුව මුණ ගැහෙන්න. ගිහිල්ලා රට්ටපාල කුමාරයාගේ යාළුවන්ට කිව්වා, අන්න මේ කුමාරයාට මොකද්ද ලෙඩක් හැදිලා, මේ පැවිදි වෙන්න ඕනලු. ගිහිල්ලා මොලේ පාදලා, අනේ දරුවනේ මේ අන්න නිදාගෙන ඉන්න උඩුබැලි අතර දැන් කන්නේ බොන්නේ නැහැ දවස් ගාණක් මිදුලේ, ගිහිල්ලා නැගිට ඔල ගන්නයි කිව කරුණු කියලා. දැන් යාළුවෝ ටික ආම්මි තාත්තේ අපි දන්නවා කිව, යාව නැගිට ඔ ගන්න. දැන් ආවා ඇවිල්ලා. දැන් අර යාළුවෝ තියෙන දන්න යාළු කන් වලින් හිතවත් කන් වලින් දැන් පුළුවන් තරම් උත්සාහ කරනවා නැගිටවන්න. නැහැ, හෙල්ලෙන්නේවත් නැහැ.

දවස් ගානක් දැන් මිදුලේ උපවාසයක් පැවිදි වෙනකම්, පැවිදි වෙන්න අවසර දෙනකම්. ඒ වෙලාවේ යාළුවෝ කල්පනා කරා අපි මෙහෙම උපක්‍රමයක් යෙදුවොත්. අම්මා තාත්තට ගිහින් කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. මෙහෙම මිදුලේ මැරිලා යනවට වඩා ඔය පැවිදි වුණොත් කොහේ හරි සිවුරක් දරාගෙන ඉන්නවනේ. ඔය ටික කාලයක් හිටියට පස්සේ ගෙදර එන්න ඇරලා අපි කොහොම හරි සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. එතකන් දැන් ඔය උණුසුමේ හා කියලා අවසර දෙන්න, පස්සේ අපි උපක්‍රමශීලීව සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. අම්මා තාත්තා කල්පනා කරා ඒ අදහසත් හොඳයි. ඒ නිසා ඔය අවසර දීලා දැන් ඊට පස්සේ ගෙදරට එන්න කියලා සිවුරු ගලවලා ගන්නම්කෝ, ඔය අදහස වෙනස් වෙනවා තව ටික දවසකින් කියලා හිතුණු. එහෙම හිතිලා ඊට පස්සේ ඇවිල්ලා කිව්වා පුතේ දැන් ඉතින් මොනව කරන්නද, එහෙමනම් ඉතින් අපි කැමැතියි කිව්වා. එහෙනම් ඉතින් ගිහිල්ලා පැවිදි වෙන්න කි. දැන් ඔන්න දෙමව්පියන්ගේ කැමැත්ත ලැබුණා. දැන් රට්ටපාල කුමාරයාට නැකිට ගන්නවත් ඇඟට පණ නැහැ, දවස් ගානක් ආහාරයක් නැහැ. දැන් යාළුවෝ සේවකයෝ එකතු වෙලා බොහොම අමාරුවෙන් අර හිටපු තැනින් උස්සලා අරගෙන කෑම බීම දීලා දැන් යන්තම් ඇඟට ශක්තිය ආවා. බොහොම සතුටෙන් දෙමව්පියන්ගෙන් අවසර අරගෙන දැන් ගියා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ නගරේ ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ගිහින් වන්දනා කළා. කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට දෙමව්පියන්ගෙන් අවසර ලැබුණා මාව පැවිදි කරන්න. මේ බුද්ධ ශාසනය තුළ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ උතුම් පැවිදි භාවයට පත් වුණා. දැන් පැවිදි වෙලා අඩ මාසක්, ඒ කියන්නේ සති දෙකක් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේ සමග මේ පුල්ලකොට්ටිත කියන නියංගමේ වැඩවාසය කළා. බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන සැවැත් නුවරේ චාරිකා ගමන ආරම්භ කරා. එතකොට ඒ කුරු රට ඉඳන් කුරු ප්‍රදේශයේ ඉඳන් බොහෝ දුරක් යොදුන් ගානක් ඈත තමයි සැවැත් නුවර පිහිටලා තියෙන්නේ. දැන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේත් බුද්ධ ප්‍රමුඛ සංඝයා සමග සැවැත් නුවරට වැඩියා. වැඩම කරලා දැන් තමන්ගේ ගමත් නෙමේ ඈත පළාතක සැවැත් නුවර දැන් වැඩවාසය කරනවා. හොඳට බණ භාවනා කරනවා. භික්ෂුන් වහන්සේලා සමග ධර්ම කතා වේදෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන බණ භාවනා කරලා ටික කාලයයි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. දැන් රට්ටපාල මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා අවුරුදු 12ක කාලයක් ගෙවිලා ගියා. පැවිදි වෙලා දැන් අවුරුදු 12ක් දැන් රහතන් වහන්සේ නම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට රට්ටපාල මහරහතන් වහන්සේ වැඩම කරලා ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම පැවිදි වෙනකොට දෙමව්පියෝ මට පොරොන්දුවක් වුණා. මං දෙමව්පියන්ට ඒ තමයි පැවිදි වෙලා ඒ අය බලන්න නිතර එනවා කියලා පොරොන්දුවක් වුණා. මීට පෙරත් බුදුරජාන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම ගමට ගිහිල්ලා මව් දෙමව්පියෝ බලලා එන්නම්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කෙලෙස් සහිතව ඉන්න කාලේ රහත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ රට්ටපාල මේ එයට කාලේ නොවේ කියෝ. හැබැයි උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් නම් උන්වහන්සේගේ හිත වෙනස් කරන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා, හොඳයි ඔබ වහන්සේ ඒ දෙමව්පියන්ටත් අනුග්‍රහ පිණිස ඒ ගමට වැඩම කරන්න ඔබට අවසර දෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. දැන් අවුරුදු 12කට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහෝ දුරක් වැඩම කරමින් උන්වහන්සේ දැන් අර කුරු රට තමන්ගේ ගමට වැඩම කරා. පුල්ලකොට්ටිත කියන ගාමේ කෝරව්‍ය කියලා රජ කෙනෙක් තමයි ඒ රාජ්‍යය ඒ වෙනකොට පාලනය කරේ. මේ කෝරව්‍ය රජ්ජුරුවන්ගේ මිගහවීර කියලා උයනක් තියෙන. මේ උයනට තමයි ඉස්සර බොහෝ දුරක් ගෙවාගෙන වැඩම කරපු රට්ටපාල මහරහතන් වහන්සේ මේ රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරලා මේ උයනේ වැඩ හිටියා. උයනේ වැඩ ඉඳලා එදා පහුවදා පාන්දර සිවුරු පොරෝගෙන තමන්ගේ ගෙදරට සිටු මැදුරට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් පාත්‍ර සිවුරු ඇතුව බිම බලාගෙන දැන් රහතන් වහන්සේ නම් නිවස පැත්තට පිණ්ඩපාතේ වඩිනවා. සිටුවරයා තමන්ගේ පියතුමා නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා කරණවෑමියෙක් ගෙන්නලා කොණ්ඩේ කපනවා. මෙහෙම කොණ්ඩේ කප කපා ඉන්නකොට සිටු මැදුරේ ඈතින් දැක්ක ගෙවල් පැත්තට මේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් එනවා. අඳුන ගන්න බෑ මේ පුතා කියලා අවුරුදු 12කට පස්සේ උන්වහන්සේ වඩින්න. ඒ වෙලාවේ පුදුම කේන්තියක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලා දකින්න කොටත් කේන්ති යනවා. ඒ වෙලේ සේවකයන් කතා කරලා කිව්වා ආන් ශ්‍රමණයෙක් එනවා, මුඩු මහණෙක් එනවා.

0: කියවා. ඔය වගේ උන් තමයිකි වැැවිල් අපේ එකම පුතාවත් ප්‍රවට්ටල අරගෙනකි. දැන්ෝ එන්නේ අපේ මේ මොනහරි දේපලකුත් නැති කරලා යන්න ඔයන්න කියෝ. ඒ නිසා ඉඩමටුවත් වද්දගන්න එපා ඕම පන්නලදාන්න කියෝ. දැන් සේවකයන්ට කිව ගෙදරට තියා මේ පිලටවත් ඉඩමටවත් වද්දගන්න එපා කියෝ. අපේ එකම පුතා රවට්ට අරගෙනකි ඔන්න ඔය වගේ ශ්‍රමණයෝ තමයි කිය. දැන් ඉඩමට ඇතුල්ලෙන්න්න දුන්න සේවකයෝ කිව හා මෙහි බෑකිව ශ්‍රමණයන්ට මෙහි බෑකියෝ. අපටි ශ්‍රමණයෝ මේ හිටපු සිටපුත්‍රයවත් අරගෙන කියා මෙහි බෑකියෝ. රට්ටපාල මහරහතන් වහන්සේ හේම බිව බලාගෙන ඒ පාර දිගේම වැඩම කරලා ඒ නිවසේ පිටුපස වෙනම පොඩි පාරක් තියෙන ඒ පාර දිගේ වැඩම කරලා නිවසක පිලක් අයින උන්වහන්සේ බිම වාඩි වෙලා වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉන්නකොට මේ සිටු මැදුරේ සේවිකාව පිළිකන්නේ පිලුණු වේගෙන යන පිට්ටු කෑල්ලක් වීසි කරන්න එළියට ගිහිලා වීසි කරන්න හදනකොට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා නැගණිය ඔය විසි කරන දේ මගේ පාත්‍රයට බෙදන්න කියව. දැන් අර සේවිකාව ඇවිල ළඟට ඇවිල්ලා කිව්වා සාමීනී මේක විසි කරන්න යන දෙයක්. මේක පිළුණු වේගෙන කමක් නෑ නැගණිය හිත පහදවාගෙන පූජ කරන්න කියව. ඒ වෙලාවේ අර විසි කරන්න ගිය පිට්ටු කෑල්ල මේ රට්ටපාල මහරහතන් වහන්සේගේ පාත්‍රයට අර දාසිය බෙදනකොට උන්වහන්සේගේ ඇඟිලි නියපොතු දැක්කා. දැකපු ගමන් අඳුන ගත්තා මේ අපේ සිටු පුත්‍රයා නේද, මේ සිටු මැදුරේ මේ සිටුවරයාගේ මේ පුතණුවන් නේද පැවිදි වෙච්ච මේ ඇවිල්ලා ඉන්නේ. දාසිය අංග ලක්ෂණ වලින් අඳුන ගත්තා. අඳුනගෙන අර පිට්ටු කෑල පූජා කරලා හේම දුවගෙන ගිහිල්ලා සිටු දේවියට අම්මට කීවා, අන්න සිටු දේවිය ඔබේ පුත්‍රාත්නේ පැවිදි වෙච්ච පුත්‍රාත්නේ අන්න ස්වාමීන් වහන්සේ නමක් හැටියට ශ්‍රමණේක් හැටියට වැඩම කරලා ඉන්නවා. ඒ වෙලාවේ සිටුවරයට දැනුම් දුන්නට පස්සේ සිටුවරයා පුදුම සතුටෙන් දැන් අම්මයි තාත්තයි අපි කිව්වේ ගෙදර එනවා කියලා අපි කිව්වේ ඔන්න අවස්ථාව කියලා දැන් ඔන්න සිටු මැදුරෙන් එළියට ඇවිල්ලා දැන් තාත්තාව එනකොට රට්ටපාල මහරහතන් වහන්සේ අර පිට්ටු කෑල වළඳනවා. ඇවිල්ලා කිව්වා මේ පුතේ මොකද මේ දැන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට නෙමේ දෙමව්පිය පිළිගත් ඒ ගෞරවයක් ඒ දහම් දැනුමක් නෑ කිව්වා. මේ සිටු මැදුරට ඔය මොකද කියවේ පිළවල් වල වාඩිලා මෙච්චර සැප සම්පත් තියෙනවා මේ මාලිගාවල් වගේ ගෙවල් තියෙනවා යන් යන් කිව්වා. ඊට පස්සේ කිව්වා පියතුමනි මේ මෙතන හොඳයි කිව්වා මට. ඊට පස්සේ කිව්වා ඔය මොනවද ඔය ආහාර ගන්නේ අන්න ගෙදර හොඳට කෑම් බීම තියෙනවා ගිහිල්ලා මේ සිට වාඩි වෙලා කමු යන් යන් කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ පියතුමනි මට අද මේ දානේ පිණිස මේ ටික ප්‍රමාණවත් කිව්වා. දැන් දානේ වළඳලා ඉවරයි කිව්වා. දැන් අන්තිමට කතා බහින් තේරුණා වැඩි හරියන්නේ. ඊට පස්සේ කිව්වා එහෙමනම් හෙටවත් දැන් රට්ටපාල මහරහතන් වහන්සේට එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ හෙට වඩින්න අනිවාර්යෙන් ගෙදරට හෙට වඩින්න ඕන කියලා. හොඳයි පියතුමනි කියලා ඔන්න පහවදා දානෙට ආරාධනා කරා. දැන් මේ රට්ටපාල මහරහතන් වහන්සේ අර රජුරුවන්ගේ උයනට වැඩම කළා. එදා රාත්‍රි උයන වැඩ හිටියා. දැන් පියතුමා ගෙදර ඇවිල්ලා දැන් අම්මයි තාත්තයි කතා වුණා ඔන්න දැන් අවස්ථාව. ඕන් හෙට එනවා ධාරිට ගෙදර. ආපු ගමන් ওই සිවුර ගලවලා ඇඳුම් අඳලා ඉවලා ගෙදර තියා ගන්න ඕනේ. දැන් කට්ටිය කතා වෙලා සිටුතුමා මොකද කරේ හිත වෙනස් කරන්නේ කොහොමද ඈ කියලා දැන් ඈතිස්සේ කල්පනා කර කර ඉඳලා ගබඩාවල තියෙනවා රත්තරන් රිදි මැණික් වර්ග තමන්ට පරම්පරාවෙන් ලැබිච්ච ඒ වස්තුව තියෙනවා දායාද වස්තුව. මේ ඔක්කොම සාලි මැද්දේ ගොඩ ගැහුවා. මනුස්සෙත් තරම් උසට රන් රිදි මැණික් වර්ග ගොඩ ගහලා කලාලිකින් වැහුවා. වහලා ඉවර වෙලා ඊළඟට ආසනයක් පැනෙව්වා. ඒ ආසනේ ළඟම අර ගිහි කාලේ බිරින්දෑවරුන්ට කතා කරලා කිව්වා දුවේ ඔන්න හෙට නුඹලට අවස්ථාව කිව්වා. ඒ කාලේ ඔබේ ස්වාමියා යම් ඇඳුමක් ඇඳලා ඉන්න ආස කරා නම් ඔබ යම් විදිහකට ඇඳලා පැළඳලා ඉන්නවට ආස කරා නම් ඒ වගේම ඇඳලා පැළඳලා හිට ඒ ඇඳුම් වලින්ම සැරසීලා ඔන්න ආවට පස්සේ කොහොම හරි තියෙන මායන් ටික දාලා අල්ලගනින් කියෝ. දැන් අර බිරින්දෑවරු හතර දෙනාවත් දැන් අඳලා ලස්සනට තිබ්බ. දැන් අම්මට කිව්වා පුතා ගෙදර ඉන්නකොට කන්න බොන්න ආස කරපු කෑම වර්ග තියෙනවා නම් ඒවම හිට හදන්න කියෝ. දැන් ගෙදර ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නවා. ආපු ගමන් අල්ලගන්න දැන් ඇඳුණු ලෑස්ති කරලා තිබ්බ සිවුරු ගලවලා අඳවන්. රට්ටපාල මහරහතන් වහන්සේ උදෑසන සිවුරු පුරෝගෙන් නිවසට වැඩියා. ඒ වැඩම කරපු ගමනේ දැන් පිළිගත්ත ස්වාමීනි වඩින්න කියලා දැන් ඔක්කෝම ඔළුවේ තියාගෙන උන්වහන්සේට ආසනයක් පනවල වාඩි කෙරේ. ඒ වාඩි කිරුවට හැබැයි මේ දානි බෙදන්න දැන් අදහසක් නෑ. උන්වහන්සේ වැඩ හිටියට පස්සේ අර කලාල වලින් වහලා තියෙන මේ රන් රිදී මේ වස්තුව ඇරලා පෙන්නුවා. මෙන්න බලන්න කීවා. මේ තියෙන්නේ ඔබේ මව්ගෙන් මට ලැබිච්ච ඒ දායාද වස්තුව කීවා. මගේ පියාගේ පාර්ශවයෙන් ලැබිච්ච වස්තු අතින් ක්‍රාන්තයි. ඒවා මෙපමණයි කියලා සීමා කරන්න බැරි වස්තුවක් තියෙනවා කිව්වා. ගබඩාවල තැන්පත් කරලා මේ බලන්න කිව්වා. මේ මැණික්, මේ තියෙන රත්තරන්, මේ අපිට තියෙන දේපල, ඒ නිසා මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන මේ පංචකාමයන් විඳගෙන මේ සිටු සම්පත් විඳගෙන ඔය සිවුරු අතහැරලා ගෙදරට වෙලා ඉන්න කිව්වා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, පියාණනි ඔබ මං කියන දෙයට ඇහුම්කන් දෙනවා නම් මෙන්න මේක හිතට ගන්න කිව්වා. මේ වස්තුව කොහොම ගැල්වල නග්ගලා මේවා ගැල්වල පටවලා කරත්ත වලින් අරගෙන ගිහිල්ලා හිරන්නේවති නදියට ගිහිල්ලා ගඟට දාන්න කිව්වා. එතකොට මේවා නිසා යම් ශෝකයක්, පරිදේවයක්, දුක්ඛ දෝමනස් උපායාසයක් හටගන්නවද, වස්තුව නිසා උපදින ඒ ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස එතනින්ම නැති වෙනවා කියලා. දැන් බලන්න පින්වතුනි, මිනිස්සු මේ වස්තුව නිසාම, දේපල වස්තුව නිසාම කොච්චර ශෝක කරනවද, ඒවා නැති වෙයි කියලා කොච්චර බයෙන් ජීවත් වෙනවද, ඒවා ආරක්ෂා කරගන්න මොනතරම් උපක්‍රම යොදනවද, තමන්ගේ වස්තුව රැකගන්න කොච්චර ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස හටගන්නෙම පංචකාමයන් නිසාමයි. රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, පියාණනි ඔය වස්තුව කොහොම කරත්තවල පටවලා ගිහිල්ලා ගඟට දාන්න කියලා. එතකොට මේව නිසා හටගන්න ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් සියල්ල එතනින් නැති වෙලා යනවා කියලා. දැන් ඔන්න වස්තුව පෙන්නලා වැඩි හරි ගියෙත් නැහැ. ඊට පස්සේ අර ඒ කාල ගිහි කාලේ භාර්යාවන්ට කීවා, ඔන්න දුවේ දැන් උඹලගේ වාරි කීවා. ඇවිල්ලා කොහොම හරි දැන් උත්සාහයක් දරන්න කීවා. දැන් අර බිරින්දෑවරු හතර දෙනා ඉතින් ඇවිල්ලා බොහොම ආදරෙන් සෙනෙහසෙන් ඇවිල්ලා පෙම්බර සැමිය කියලා දැන් කකුල් දෙක ළඟ වැඳ වැටිලා අහනවා, ඇයි අපි ලස්සන නැති වෙලාද, මේ දිව්‍යාංගනාව, දිව්‍ය අප්සරාවියම් බලාගෙනද ඔබ මේ විදිය ජීවිතයක් ගත කරන්න කියලා. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, නැගණියනි මම බඹසර රකින්නේ උතුම් නිවන් මඟ මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙන. එහෙම කියනකොට මර භාර්යාවන්ට මේ නැගණියනි කියලා කීවා කියලා එහෙම සමහරුන්ගේ පපුව හිර වෙලා කලන්ත හැදුනා. අනේ මගේ මේ පෙම්බර ස්වාමියා මට නැගණිය කීවා කියලා ඔන්න ඒ වැඩි හරි ගියෙත් නැහැ. දැන් ඒ අයට සිහි කල්පනාව නැහැ. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ බැලුවා, දානි දෙන්න පාටක් නැහැ, දැන් හැමෝගෙම උපක්‍රමේ සිවුරු ගලව ගන්න. එච්චරයි. ඊට පස්සේ බලපුවාම අම්මා පැත්ත කඳ අඬා ඉන්න. ඇහුවා, මෑණියනි මට ආරාධනා කරේ දානියක් පූජා කරන්න නේද? දානි පූජා කරනවා නම් පූජා කරන්න, නැත්නම් වඩිනවයි කියලා. දැන් කරන්න දෙයක් නෑ. අර හදලා තිබ්බ දානේ ටික පාත්‍රයට පූජා කරා. ඒ පාත්‍රයට දානේ පූජා කරාට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන නැකිටලා ගාථා හයකින් දෙමව්පියන්ට මේ සංසාර ගමනේ භයානකකම, මේ ශරීරයේ තියෙන පිළිකුල් භාවය, පංචකාමයන්ගේ ආදීනව ගැන ගාථා හයකින් දේශනාවක් කරලා ඒ සැනින් සියලු දෙනාට පේන්නම අහසට පැන නැගලා අහසින්ම වැඩියා. එහෙම වඩිනකොට තමයි දැනගත්තේ, අනේ අපේ පුතා මොනතරම් කෙනෙක්ද, මොනතරම් ඉරිදි බල සම්පන්න කෙනෙක්ද, අපි මේ පුළුවන් තරම් උපක්‍රම යොදාගෙන මේ සිවුරු ගලවලා ගෙදරට තියාගන්න උත්සාහ කරාට උන්වහන්සේ මොනතරම් ඉරිදිමත් කෙනෙක්ද කියලා දැනගත්තේ වැඩම කරපු ගමනේ. පින්වතුනි, මේ රට්ටපාල මහරහතන් වහන්සේගේ ජීවිතයත් එක්ක බොහොම තව ලස්සන කතාවක් මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමයි මේ කෝරව්‍ය කියන රජ්ජුරුවන්ට ආරච්චි වුණා මේ රට්ටපාල මහරහතන් වහන්සේ තමන්ගේ උයනේ වැඩින්. මේ රජ්ජුරුව ඇවිල්ලා මේ මහරහතන් වහන්සේ ඒ කාලේ සිටුවරේක් හැටියට ඉන්න කාලේ බොහොම මිත්‍රයෙක්, මේ කෝරවි රජ්ජුරුවන්ගේ බොහොම හිතයිසි මිත්‍රයා. රජ්ජුරුවන්ටත් හිතාගන්න බැරුව තිබුණා මෙච්චර සැප සම්පත් තිබිලා, මේ තරම් ධන දහන්න තිබිලා, මේ තරම් වස්තුව තිබිලා, මේ සියල්ල අතහැරලා පැවිදි වුණේ ඇයි කියලා. මේ රජ්ජුරුවන්ට ආරංචි වුණා අන්න තමන්ගේ උයනේ වැඩ ඉන්න. රජ්ජුරුව ඒ වෙලාවේ ඇවිල්ලා මේ මහරහතන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ඉස්සල්ලා වටිනා කලාලයක් ගෙනහලා කිව්වා, මේ මත වැඩ ඉන්න. උන්වහන්සේ කියනවා නෑ රජතුමනි ඕක අපට කැප නෑ කියලා. ඒ වෙලාවේ මට මෙතන හොඳයි කියලා රජුරෝ වැඩ ඉන්න කියලා. දැන් ඔන්න ධර්ම කතාවක් පටන් ගත්තා. කෝරාවේ රජුරෝ කියනවා ස්වාමීනි මම අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ මෙන්න මේ හේතු මත කියලා. දැන් බලන්න අදත් මිනිස්සුන්ගේ මේ අදහස් තියෙනවා. රජුරෝ කියනවා මං අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ වයසට ගිහිල්ලා ජරාවෙන් පිරිහීමට පත් වුණාට පස්සේ. හොඳටම වයසට ගිහිල්ලා මොකුත්ම කරගන්න බැරි වෙනකොට සමහරු හිතනවා දැන් ඉතින් වැඩක් නැහැ. දැන් ඉතින් හොඳටම වයෝ වෘද්ධයි, නැගිට ගන්නත් බෑ, පණත් නැහැ, මොකුත් කරගන්න බෑ. මීට වැඩිය හොඳයි දැන් ගිහින් සිවුරක් දාගන්නවා. කවුරු හරි මට උදව් උපකාර කරගෙන ඉන්නේ නැත්තේ අන්තිම කාලේ කියලා. අන්න එහෙම සමහරු ජරාවට පත් වෙලා පිලිසරණක් නැති නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටියේ. නමුත් ඔබ මේ තරුණ වයසේ මේ තරම් සැප සම්පත් තිබිලා මේ නගරෙම ඉන්න ධනවත්ම සිටුවරයා කිපුත්‍රාත්නේ ඔබට මේ තරම් ධනධාන්‍ය සැප සම්පත් තිබිලා ඔබට දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු ඉඳලා මේ තරම් වස්තුව තිබිලා තරුණ වයසේ ඔබ පැවිදි වුණේ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඊළඟට මේ රජ්ජුරුව කියනවා සාමීනී මම අහලා හිටිබ්බේ මං හිතාගෙන හිටියේ සමහරු පැවිදි වෙන්නේ ලෙඩ වෙලා හොඳටම රෝගාබාධ ඇති වෙලා සමහරු ලෙඩ වෙලා කවුරුත් නැහැ දැන් සලකන්න නැහැ උපස්ථාන කරන්න නැහැ හොඳටම ගිලන් වෙලා ඉන්නේ ලෙඩ වෙලා දුකටපත් වුණාට පස්සේ කවුරුත් නැති නිසා හිතෙන්න පුළුවන් සිවුරත් ආගත්තොත් හොඳයි කවුරු හරි උදව් කරන්න නැතේ එතකොට මිනිස්සු අපිට සලකන්නේ නැත සිවුරු දාගෙන ඉන්න නිසා හරි කියලා සමහරු ලෙඩ රෝග නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටියේ. ඔන්න ඒ කාලේ රජවරු හිතන් හිටපු දේවල්. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මේ තරුණ වයසේ මේ තරම් සැප සම්පත් ධන දහන්නේ තිබිලා මහා සිටුවරේක් හැටියට මේ වස්තුව තිබිලා ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි කියලා මට හිතාගන්න බෑ කියලා. ඊළඟට රජවරු කියනවා ස්වාමීනි මං හිතාගෙන හිටියේ සමහරු භෝගයන්ගෙන් භෝග විනාශයට පත් වෙලා භෝග සම්පත් සමහරුන්ගේ ධන දහන්නේ නැති වෙයි. ඊළඟට දේපොළ නැත්තර නැති වෙලා යනවා. ව්‍යාපාර බංකොලොත් වෙලා හිතනවා දැන් වැඩක් නැහැ දැන් අතේ සතේ නැහැ ඊට වැඩිය හොඳයි පැවිදි වුණා නම්. එහෙම හිතන අයත් ඉන්න පුළුවන්. එතකොට මේක මේ නිවන් දකින්න තියෙන වැඩපිළිලක් නෙමෙයි සමහරු හිතනවා මේ එක්ක වයසට ගිහිල්ලා එක්ක ලෙඩ හැදුනට පස්සේ එක්ක අන්තිම කාලේ තියෙන ධන දහන්නේ නැති වෙලා සැප සම්පන් නැති වෙලා ගෙවල් දොරවල් ඔක්කොම දීපල නැත්තර නැති වුණාට පස්සේ අතේ සතේ නැහැ කවුරුත් නැහැ දැන් උදව්වක් කරන්න භෝගයන්ගෙන් පිරිහුණාට පස්සේ හිතනවා සිවුරක් දාගත්තා නම් හොඳයි කියලා. එහෙම හිතන අයත් ඉන්න පුළුවන්. රජතුමා කියනවා ස්වාමීනි මං හිතන් හිටියේ පැවිදි වෙන්නේ එහෙම අය කියලා. හැබැයි ඔබ වහන්සේ මේ තරුණ වයසේ ඔබ වහන්සේට මේ තරම් ධන දහන්නේ සැප සම්පත් සිටුමැදුරු මාලිගා වගේ රජෙකුට වගේ වස්තුව තිබිලත් ඒ සියල්ල අතහැරලා ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි මට ඒක ප්‍රශ්නයක් කියෝ. ඊළඟට කියනවා හට්ටපාලනි මම හිතාගෙන හිටියේ සමහරු ඥාති පරිහානිය නිසා පැවිදි වෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා කාත් කවුරු නැති වෙලා අසරණ වෙන. දැන් අපි දන්නවා සුනාමිය ආවා. පවුලේ 7-8 දෙනා මැරිලා එක්කෙනා ඉතුරු වෙච්ච අය හිටියා. පටාචාරා කතාව හිතන් තමන්ගේ ස්වාමියාට සර්පය දෂ්ට කරා දරුවෝ දෙන්න අචිරවතී ගඟේ ගහගෙන ගියා. එක දරුවේ කුක්කුස්සෙක් දැහැගෙන ගියා. අම්මා තාත්තා දෙන්නත් එනකොට සොහොනි දැවෙනව. කවුරුත් නැතුව අසරණ වුණා. ඒ අසරණ වුණාට පස්සේ පිහිට පිලිසරණ පිණිස අවසානයේ පිස්සු හැදිලා 80න් හරි පෙර පිනක් නිසා ජේතවනාරාමයට තමයි දුවගෙන ආවේ. හැබැයි මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ඒ ධර්මය අහන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබිච්ච නිසා මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබුණේ පටාචාර රහත් භික්ෂුණී. එතකොට අපිට පේනවා ඒ වගේ සමහරු තමන්ගේ හිතයිසි ප්‍රියයන් තමන් බොහෝම ආදරය කරපු අය තමන්ට අහිමි වෙලා මිය ගිහිල්ලා ජීවිතේ පා වෙලා කලකිරිලා දැන් නම් වැඩක් නැහැ ජීවත් වෙනවා මේ මැරිනවට වඩා හොඳයි පැවිදි වෙනවා කියලා කාත් කවුරුත් නැහැ මං දැන් තනි වුණා අසරණ වුණා කියලා තනිකම නිසා ඥාතීන්ගෙන් පිරිහීම නිසා කාත් කවුරුත් නැතිකම නිසා පැවිදි වෙනවා කියලා සාමිනී මං හිතාගෙන හිටියේ. හැබැයි ඔබ වහන්සේ මේ තරුණ වයසේ ඔබ වහන්සේට දෙමාපියෝ ඥාතීන් බිරින්දෑවරු ඔබ වහන්සේට මේ රාජ්‍ය තුල මොනතරම් යාළු මිත්‍රෝ හිතවත්තු ඥාතීන් ඉන්නවද මේ සියලු දේපල තිබිලත් ඔබ වහන්සේ මේ තරුණ වයසේ පැවිදි වුණේ ඇයි ස්වාමීනි කියලා අහනවා. අන්න ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහොම පරම ගහම්බීර ධර්මකාරණයක් රජ්ජුරුවන්ට කියන. ඒ තමයි කියනව, රජතුමනි මං පැවිදි වුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වගේ ධර්මයක් අහලා. උපනීයති ලෝකේ අද්දෝ අත්ථානෝ ලෝකේ අනබිස්සරෝති, අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනියං, ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝ. මෙන්න මේ කාරණා හතර තේරුම් ගත්ත නිසායි රජතුමනි මං පැවිදි වුණේ කියලා. දැන් රජුරුවන්ට මේක තේරුම් ගන්න අමාරුයි. කිව්වනේ ස්වාමීනි මට ඕක විස්තර ඇතුව කියලා දෙන්න කියෝ. උපමා උපමේය වලින් කියලා දෙන්න කියලා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ රජුරුවන්ට කියනවා, රජතුමනි උපනීයති ලෝකේ අද්දූ. ඒ තමයි හැමදේම විනාශ වෙමින් ජරා මරණේ කරා යනවා. රජතුමාට ඕක මං විස්තර ඇතුව මෙහෙම කියන්නම් කියලා. උපමා වලින් කියන රජුරුවන්ගෙන් අහන රජතුමාට දැන් වයස කීයද? ස්වාමීනි මට දැන් 80ක් වෙනවා කියලා. ඒ වෙලේ මහරහතන් වහන්සේ අහන රජතුමාට මතක දවුරුදු 20 25 30 වගේ තරුණ වයසේ රජුරුවන්ගේ කාය ශක්තිය. එතකොට රජුරෝ බොහොම උද්දාමෙන් කියනවා, ස්වාමීනි ඒ කාලේ මං බොහොම දක්ෂයි කියනවා. සටන් වලට මං කඩු හරඹ වලට බොහොම දක්ෂයි. අහසට පැන නැගලා අහසේ කඩු හරඹ දක්වනවා. මං අශ්වයන් පිට නැගලා බොහෝ ශිල්ප දක්වපු කෙනෙක්. ඒ කාලේ මං බොහොම දක්ෂයි. එතකොට මහරහතන් වහන්සේ යන රජතුමනි දැන් අනේ ස්වාමීනි දැන් නම් මට කඩුව උස ගන්නවා පණ නැහැ කියෝ. මට ඉඳගත්තොත් නැගිට ගන්න අමාරුයි කියෝ. කොන්දරි දෙනවා අතපයරි දෙනවා. දැන් මං ජරාවට පත් වෙලා කියෝ. ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි ඔන්න ඔය ධර්මතාවේ උපනීයති ලෝකේ අද්දෝ කියලා බුදුරජාන් වහන්සේ විස්තර කළ දේශනා කිරීමේ ලෝකයාම ජරාවට පත් වෙනවා. හැමදේම ජරා මරණයෙන් හැමෝම ජරාවට පත් වෙලා මරණය කරා යනවා. හැබැයි බොහෝ දිනෙකට ඕක තේරෙන්නේ මැරෙන්න වැටුණට පස්සේ. රජතුමනි මං තරුණ වයසෙම මේ සියලු දේවල් නැසීලා වෙනසීලා කාය ශක්තිය නැති වෙලා ජරාවට පත් වෙනවා කියන කාරණේ තරුණ වයසේදීම තේරුම් ගත්ත නිසායි කියව මේ සැප සම්පත් සියල්ල අතහැරලා මං උතුම් විමුක්තියක් අරමුණු කරගෙන පැවිදි වුණේ කියව. රජ්ජුරුවෝ සාදුකාර දීලා කිව්වා, සාදු සාදු ස්වාමීනි මට තේරුණා තේරුණා කිව්. අනේ ස්වාමීනි ඔබ වහන්සේ අර අනිත් කාරණයක් මට කියලා දෙන්න කිව. අත්ථානෝ ලෝකේ අනබිස්සරෝති. ඒ මොකද්ද ඒ කාරණේ කිය? ඒ වෙලේ කියනවා, රජතුමනි කිසිම පිහිටක් නැහැ, අපි මේ සංසාර ගමනේ අසරණයි කිව්. අනේ ස්වාමීනි මට කියලා දෙන්න කිව්වා අපි කොහොමද මේ අසරණ වෙන්නේ. ඒ වෙලාවේ කියනවා, රජතුමාට රෝග පීඩා තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලේ කියනවා, අනේ ස්වාමීනි මට වාතාබාධයක් තියෙනවා කියව. මට උදේ නැගිටිනකොට අමාරු, මේ ඇඟ පතම රිදෙනවා, ඊළඟට ඔළුව රිදෙනවා, මගේ ඇඟේ මේ වගේ අසනීප තියෙනවා, මේ වගේ රෝග පීඩා තියෙනවා කියව. ඒ වෙලාවේ කියනවා, රජතුමනි දැන් ඔබට ඇමතිවරු ඉන්නවා, ඔබට බිරින්දෑවරු ඉන්නවා, දේවිවරු ඉන්නවා, රාජපුතුන් ඉන්නවා, ඔබට මේ තරම් වස්තුව තියෙනවා, ඔබට පුළුවන් දැහුවා මගේ මේ අසනීපෙ බාරගන්න කියලා කාටවත් බාර දෙන්න පුළුවන්කමක් නැහැ. ඔබ අසරණයි කියව. ඒ නිසා රෝග පීඩා ඉදිරියේ ඔබ අසරණයි කියව. ඒ නිසා මෙන්න මේ කාරණේ ලෙඩ වෙන්න කලින්ම මං තේරුම් ගත්තා කියව. ඒ තේරුම් ගත්ත නිසයි කිව තරුණ වයසේම මේ සියලු සැප සම්පත් අතහැරලා මං පැවිදි වුණේ. අනේ සාදු සාදු ස්වාමීනි මට ඒ කාරණේ තේරුණා කියව. ඊළඟ කාරණේ අහනවා, ස්වාමීනි අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනිය. මොකද ස්වාමීනි ඒ කාරණේ? ඒ වෙලාවේ කියනවා, රජතුමනි මේ වස්තුව සියල්ල අතහැරලා මම මගේ මගේ කියලා මේ සියල්ල පිළිගත්තත් මේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවා. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා. දැන් රජතුමාට මේ වස්තුව තියෙනවා, රාජ්‍යය තියෙනවා, මේ රාජ්‍යයේ මේ වගේ මාලිගාවල් තියෙනවා, මේ රාජ්‍ය හැම දෙයක්ම රජ්ජුරුවන්ටයි. හැබැයි රජතුමා මිය පරලව ගියොත් ආයි රජතුමාට මේවා ලැබෙනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මම මිය ගියොත් මං කරගත්ත පිනක් කුසලයක් අනුව කොහේ හරි උපදී, ඊට පස්සේ මට මේවා ලැබෙන්නේ නැහැ කියලා. එතකොට බලන්න, ඔබම හිතන්න ඔබට කොච්චර දේපල වස්තුව මොනවා තිබුණත් ආයි මැරුණත් මැරුණට පස්සේ ඔක්කොම අතහරින්න වෙනවා. ආයි මනුස්ස ලෝකේ කොහේ හරි ඉපදිලා දරුවෙක් හැටියට ආවත් පරණ පෙර ජීවිතයේ දේපල වස්තුව හම් වෙනවද? ඒව හම්බෙන්නේ. ඒ නිසා රජතුමනි මොන රජකංකරත් සිටුකංකරත් මාලිගා තිබුණත් රත්තරං කඳුගහගෙන හිටියත් මේ මම මගේ මගේ කියලා මොනවා තිබුණත් මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. රජතුමනි මේ කාරණේ මං තරුණ වයසේදිම තේරුම් ගත්තා කිව. ඒ බණහල බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මට ඒක වැටහුණා. ඒ නිසයි කිව තරුණ වයසේම මේ සියල්ල අතහැරලා මං පැවිදි වුණේ කිව. අනේ සාදු සාදු සාමීනි මට තේරුණා වැටහුණා කි. සාමීනි තව එක කාරණයක් තියෙනවා. ඌනෝ ලෝකී අතිත්තු තණ්හා දාසෝ. සාමීනි මොකද්ද ඒ කාරණේ? මට ඒක විස්තර කරලා දෙන්න කිය. ඒ වෙලාවේ උපමා වලින් කියනවා රජතුමනි රජතුමාට මේ රාජ්‍ය තියෙනවා. මේ රාජ්‍ය වස්තුව තියෙනවා. රජතුමාට හිතවත් අමාත්‍යවරු 4 දෙනෙකුත් තවත් විදේශ රටකින් එන අමාත්‍යවරෙක් ඇවිල්ලා කියනවා රජතුමනි උතුරු දිසාවේ රාජ්‍යයක් තියෙනවා මේ මැස්ස නැති මේ වදයක් වගේ කිසිම කරදරයක් නැතුව යටත් කරගන්න පුළුවන් මේ වගේ වස්තුව තියෙන රාජ්‍යයක්. රජතුමාට මේ පණවිඩයව රජුරු මොකද කරන්නේ? ස්වාමීනි මම මගේ සේනාවත් එක්ක ගිහිලා මේ රාජ්‍යය යටත් කරගන්නවා කිය. ඊළඟට අනිත් පැත්තෙන් එන අමාත්‍යවරයා කියනවා රජතුමනි දකුණු දිසාවේ විශාල සැප සම්පත් තියෙන රාජ්‍යයක් තියෙනවා කිසිම සටනක් නැතුව අයිති කරගන්න පුළුවන්. එතකොට රජුරුම ස්වාමීනි මං ඒකත් අයිති කරගන්නවා කියලා. අර 4 දිසාවෙම තියෙන රාජ්‍ය 4ම අයිති කරගෙන ඊළඟට මේ භූමියෙන් එහා වෙන දූපතක තියෙන රාජ්‍යයක් ගැන පණවිඩයක් එනවා. ඒකත් අයිති කරගන්න පුළුවන් වස්තුව තියෙන. රජුරුව මොකද කරන්නේ? ස්වාමීනි මං සේනාව එක්ක නැව්වල හරි නැගලා ගිහිලා ඒ රාජ්‍යයත් අයිති කරගන්න. දැන් තමන්ගේ රාජ්‍යයයි 4 දිසාවේ රාජ්‍ය 4යි අර දූපතේ රාජ්‍යයයි ඔක්කොම 6ක් තියෙනවා. මේ රහතන් වහන්සේ අහන රජතුමා ඔය රාජ්‍ය 6ෙම ඇඳන් 6ක එකවර නිදා ගන්නවද කියලා ඇහුවා. නෑ, එක රාජ්‍යයක එකවර නිදා ගන්න. ඔය රාජ්‍ය 6ෙම මාලිගා 6 එකවර ඉන්න පුළුවන්ද? බෑ. තැටි 6ක රන් තැටි 6ක එකවර කෑම කන්න පුළුවන්ද? නෑ. එතකොට මේ මොන තරම් ලැබුණත් කවදාවත් තණ්හාවට දාස වෙලා ඌනෝ ලෝකී අතිත්තු තණ්හා දාසෝ. ලෝක සත්වයා හැමදාම තණ්හාවෙන් හොයනවා හොයනවා කවදාවත් තෘප්තිමත් වීමක් තියෙනවද? නැහැ. මොනතරම් සැප සම්පත් ලැබුණත් කොච්චර රාජ්‍ය ලැබුණත් බුදුරජාන් වහන්සේ වදාලා රන් කහවණු ඇස්සක් වැස්සත් කවදාවත් ඇති ඇති කියලා හිතෙන්නේ නැහැ කියලා. නහයටම යට වෙලා තිබ්බත් හිතෙනවා තව ටිකක් වහිනවා නම් කියලා හිතෙනවා. ඒ වගේ මේ කෙලෙස් වලින් කවදාවත් තෘප්තියක් ලබන්න බෑ කිය. ඒ කාරණේ මං වටහා ගත්ත නිසාමයි රජතුමනි තරුණ වයසේ මේ සියලු දේවල් අතහැරලා පැවිදි වුණේ කියලා රට්ටපාල මහරහතන් වහන්සේ කෝරවී රජ්ජුරුවන්ට මේ කරුණ කියනකොට රජ්ජුරුව පැහැදුනා. පින්වතුනි මෙන්න මේ මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථාන ලැබුවේ රට්ටපාල මහරහතන් වහන්සේ. එතකොට මේ වගේ බලන්න අපිට පේනවා බුද්ධ ශාසනය තුළ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා පැවිදිවෙන් මොන තරම් සටනක් කරාද. තමන්ගේ දෙමව්පියෝ, ඥාතීන්, යාළු මිත්‍රයෝ, ගිහි ජීවිතයේ හිටපු බිරින්දෑවරු සියලු දෙනා මොන තරම් උපක්‍රම යෙදුවත් උන්වහන්සේට පුළුවන් වුණා උපවාසයක් හරි කරලා තමන්ගේ අරමුණ ජයගෙන පැවිදි වෙලා ධර්මාවබෝධය කරා යන්න. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු රට්ටපාල මහරහතන් වහන්සේ. ඒ උතුම් රට්ටපාල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා කියලා හදවතින් ඔබ වන්දනා කරන්න. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව, වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙයි. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන් තී ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912415 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්නතේ මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවග්ග සුදුල ගාන දිය සංගයි ඔබ

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සැමවිටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: සොටිකෝ කුවන් පෙතලිය.

0: මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලී සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා. නියතමය
1: සුදිල ගුවන් විදුලියයි.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකෝ.

0: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්න. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහිසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ලුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපුත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්ත වාක්‍ය.
1: සෝතිගල් කුවන් පෙතලියා.

පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.
1: සුතිර කුමාර පෙතලියා.

0: சுதிலே குவன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

පින්වත පව් කරන්න මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

කියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත්.

0: Petolina.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින්කල අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන්විදුලිය.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වගේ. ධම්මපදය යමකවන්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: சுதிலும் அள்ளதுமோ
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල කුවන්
2: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවස්සුවයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පිංගුතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පිංගුතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත්වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පිංගුතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහොමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාර

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

0: කොහොම බණදහම් කියත තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යම්කෝ
1: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

උතුම්ගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවිය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සිදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය.

0: සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකවන්.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලී සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවන්නේ.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තුලයි.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවා.

0: යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධවන්නේ.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවනම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්
1: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා, උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයටපත් කරගන්න. උතුම් බුදුහාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයිතරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙන තෙක්, නිවන අවබෝධ වෙන තෙක්, නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.

0: cubano Petolina.
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නවා, දියුණුවක්ම ලබන්නවා. එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.
2: සුදිල ගුවන්විදුලිය

0: පින්වතු දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ ධම්මපදය අරහන්තවස්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: சுதில குவிதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: පින්වතේ දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය
1: පින්වතුනි කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද කල්පනා කරලා බලන්න ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දාණයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක් එය පූජා කරනවා නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන් ගෞරවයෙන් සිත සකස් කරගෙන පූජා කරන්න ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත් ආචාර සමාචාර උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
2: සුදු ලඟුවන්ගුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වග්ගය.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

උතුංගු පිරිද්දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ. ධම්මපදය අරහන්තවත්තුනි.

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

සුදිල ගුවන් විදුලිය. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

යාළුවනේ දිනපතා පස්වරු 5 සිට පස්වරු 6 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සී බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යනු නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධා

0: පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුද්ගලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පඬිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්ාත්මක කීර්තිය උදා කරගන්න.
1: ජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡ ච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vu pūjā dravyan puda perahærin budu puda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisī budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යක් දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

කටයුතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව පින්වතුනි බෝධිරාජ කුමාරයා ඊටාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දාණයට ආරාධනා කරනවා ඒ දාණයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා ලෞතුරා බුදුහාමුදුරු මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිංගුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ඇයි පාවඩය ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතුරා බුදුහාමුදුරුව කියනවා පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර එවගේම පුංචි පක්ෂීන් ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත් එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත් කොයිතරම් ධනධාන්‍ය සම්පත් වවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: ලොවැතිසියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙරි සිනාවන්ද?
1: සුදිල ගුවන් විදුලියේ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමිති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැතියි. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් 3 දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ 3 දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස් වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වී මන්සිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද ඩෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

හොඳයි. මාමි අවස්ථාවේදී ඔබට කලාව කියන වචනය පුංචි අරුතක් ගන්වමින් පැහැදිලි කරලා දෙන්න සූදානම්. බොහොම ගැඹීර ගැඹුරු අරුතක් පවතින වචනයක් කලාව කියලා සඳහන් කරන්නේ. මිනිසාගේ මූලික ලැබිකම්, ඒ කියන්නේ ශෝකය, වේදනාව, බිය, රාගය, ආදරය, කරුණාව වැනි හැඟීම් භාවයන් ප්‍රකාශ කිරීම නැත්නම් ප්‍රතිනිර්මාණය කිරීම කලාව කියලා හඳුන්වා තිබෙනවා. මිනිසාගේ භාව සංයමශීලීව කලාකරුවා විසින් ඉදිරිපත් කරනවා. සාර්ථක නිර්මාණයකදී සිද්ධ වන්නේ අපටම එම නිර්මාණයේ රස විඳ අප කවුරුන් දැයි දැනගැනීමට සැලැස්වීමයි. එවිට අපේ රසඥතාවය නුවණැස පහළ වෙනවා. කිසියම් දෙයක් අප දකිනවාට වඩා අපූරු ආකාරයෙන් නිර්මාණය කොට ඉදිරිපත් කිරීම සැබෑ කලාකරුවාගේ ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා. ඔන්න ඔහොමයි කලාව වෙනදා සැබෑ කලාකරුවාගේ නිර්මාණයක් බිහිවන්නේ. මේ පිළිබඳව ඔබේ අවධානයට යොමු කරමින් අපි තවත් නිරු ගීතයක මිහිර බෙදා හදාගමු.

1960 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් ගීතයක් රසවිඳීමටයි මේ සූදානම් වන්නේ. නරිබෑනා වේදිකා නාට්‍යය ජාති කුල ගොත් වයස් භේදයකින් තොරව මුළු මහත් ජනතාවකේම හදවතේ ලැබුම් ගත් සරල නාට්‍යයක් බවට පත් වුණා. මේ කතන්දරේ ඔබ අප කවුරුත් දන්නවා. දයානන්ද ගුණවර්ධනයන් මෙම නාට්‍යය නිදහස් රීතියක් අනුගමනය කරමින් රචනා කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගීත සංකල්පනාවන් මේ නාට්‍ය සඳහා බෙහෙවින්ම ජනප්‍රිය වීම කෙරෙහි බලපෑමක්. කුමටද සුබනියේ කඳුළු සලන්නේ ගීතය තමයි අපි රසවිඳීමට සූදානම් වන්නේ. ගීතය ආරම්භ කර ඇත්තේ මොනරිදු සෞද පානුව. මේ ගීතයේ කවිතා ගුණය මහත් ඉහලින් අන්තර්ගත වෙලා තිබෙනවා. ගීතයේ බස්වහර ප්‍රතිභාපූර්ණ කවියෙකු විසින් හසුරුවා තිබෙන ආකාරය අපට මේ ගීතය අහන විට මොනවට පැහැදිලි වෙනවද? දයානන්ද ගුණවර්ධනයන් සාම්ප්‍රදායික ගීත රචකයෙකු නොවී ඔහුගේම නාට්‍යවලට අපූරු ආකාරයෙන් ගීත රචනා කළා. හොඳයි, එහෙමනම් 1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් මියුරු ජනප්‍රිය මා උපුටාගත් එම ගීතය අපි දැන් සුභාවිත ගී රස විඳිමු තුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය දයානන්ද ගුණවර්ධනයන්, තනු නිර්මාණය සෝමදාස ඇල්විටිගල මහතා, ගීතයේ මුල් ගායනය ආචාර්ය සල්මන් පොන්සේකා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්දවච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ්ව ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ

ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවර
1: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංවතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංවතුනි, මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතුනේ කුමක්ද? පිංවතුනි, පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් එයට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

ප්‍රාණඝාතාදී පස්පව්කොට මෙලව සෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය.

වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිර කුවන් පෙතලිය.

0: దొరగులు వివరకరణ ఆధ్యాత్మిక హండ సుదిల గువన్ విదులే
1: దజగ్గ పిరిత బియక్ తతిగమ్మక్ లోముదహ గనీమక్ సక సంకావక్ అతివెచ్చ హమ మోహతకమ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.